එසේ නම් ආයෝ බොවන් ඔබ හැමතෙම අද දවසේ මාර්තු 15 වෙනිදා හරියටම මාසයේ මැද දිනේ සත්සරණ මියුරුගී සමුච්චය සමග එකතු වෙන. ඉතින් අද වෙනිදා වගේම අදත් මා ඔබට රැගෙන එනවා ඉතාමත් මියුරුගී සමුච්චයක් ඔබේ සවනතට රස විඳින්න එක්ව සිටින්න සත්සරණ මියුරු ගීතාවලිය සමග.